කිරංග කිරංග කිරෙන්ද දොමිකිට කිටිතක කුන්ද කිටිතක තක්කිට කින්ද ජෙනකිට ගුඳිට ගුදං

0: සහ නිධානය. ස්වාත්මය සහ ස්ව අර්ථය අතර හටගත් අරගලය නිධානය.
1: The last in a line of the colonial elite is haunted by memories of avarice and love.